0: දැන් ඒගේ තෙරියම් මියාලම්වී තෙයෝ මස්ටඩ් අදි පාස්ලි ඒගෙ තෙරියම් අලාාෆ රංගල මික්ස් කොල්ලාම ඒ ෆහු හම පානුග මේ කොඩකොඩ මයෝනෙස් කොළ උංගුලාලාාෆ දෙම එක්කුරි බෑ පානුග උංගුලාලාාෆ ඒගේ මතීග බිස්ත කොෂාලාාෆ අතුරාලම් වී දෙ ඒ ෆහ මච්චන් හම කොඩකුඩ ටයිම් කොළකා පාස්ලී කොළකා දෙ මීර අනිගේ තොකොඩකො චිලි ෆලක් කොල සගු ලා න සේ මස් කොල ස්ක මච්ච පුරවාල මීරුවන් ගමනෙ තන් කොල කුලිකොක් ේනවා බයිම් කුලිරහල මීරු ඇතද තො ඒමී මිතයියාල් කොල්ලානි ගොතකි වර ෆසියන් ගෑගනික ෆනරවරක මිනිට් ගෙතෙරේ ගලුන්නේ වර බගුතු නැති ගෙන් ුලේරුග තයියාල් කොල්ලවේ වර මීරු ටෝස්ට තයියාල් කොල්ලානුගේ මියදු බ්‍රෙක් ෆස් මේ බෑග මිහිස්සා කොල්ලි උම්මිදු කරන් කමදානිකම.
1: ದಿವಿಹಿ ಎಫ್ಎಂಗೆ ಕೊಮ್ಮೆ ಗಡಿಯರೆಗೆ ಫೆಷನ್ ಮಿಸ್ ದಿವಿಹಿ ಅಮಿಲ್ಲ ರಾಗಿಗೆ ಲವೇಕು.

ලෝබිවා දරින්නේ. මිනිමන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනී නොවදිහයක මෙගහට්ස් තිවේ FM.

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේකනේ නොදිහයක මෙගහට්ස් තිවේ FM.

0: නුවදියක මෙගහර්ටස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග.
1: ලවයකක් වහෝ ලවයි.

0: ලෝබිවා දරින්නේ.
1: ටයිටල් ස්පොන්සර් ගරුප් කොම්පනී. අස්සලාම අලේකුම්. නෝදි ඒකෙමෙග හැට්ස් දිවෙහි ෆෙම්ගේ එම්මෙ හා එකුවරින්ගේ අගුන් මෙන්ගේ ෆහුරවෙරි මිනිවන්දුහගේ උපාවරි තහුණයා අරිස් කරන්. මේ උපාවරි මිනිවන්දුවස් අගුමනා පත්තල් කුරීරු දිවෙහි ලේහිංගා කොම්මෙ දරියකුවෙස් අමිල නෆ්සා කොල්ලන් මුහිම්ම සුවාලෙන්ග වේ. අගුන් මෙන් උළ බොඩුවී දිවෙහි ෆස්කඩට්ටකා අගුන් මෙන්න කොද්දවේනි කොන් කමෙත්තෝ. අගුන් මෙන්ගේ මෑවන්ත මි බිං අගුන් මෙන්නා එප වාහක දක්කා. ಹಿಮೇನ್ ಅಡಕುಂ ದಿವಹಿ ಬಿಂದಕ್ಕ ವಾಹಕತ ಅಡುವಿನಿ ತಿಯಾಗತೆರೆ ಕಿತ ದಿವಹಿನ್ನಬ್ಬ.

0: ලෝබිවා දරින්නේ.
1: ටයිටල් ස්පොන්සර් ගෲප් කොම්පනි, මේන් ස්පොන්සර් BHM ට්‍රේඩර්ස්, රේඩියට් හීට්, කෝස්පොන්සර් වයිටල් කෙයාර්.

0: ටයිටල් ස්පොන්ස ගරුප් කොම්පෙනි
1: දිවහිම් නොදිහ එක මෙගහට.
2: හෙම බිහිගෙ අලා මැත
3: හුන්වුන්
2: රෝගාජයහෝ
3: කෙස්සුම්
2: ලෝරැවුම්
3: හමුග අරක් බිහිත කෙන්නෙකුම්
2: ආමක බිහි

ලෝබිවා දරින්නේ. මිනිවන්දෝගේ මෙන්දුර එකෙච්ච හැර හමේ කනේ නොදිහයක මෙගහට්ස් තිබේ FM.

0: අදි මෝසාගෆාන් විදාළුවේ එකලාංග හදරතුන් තෙදු මගායගෙන් අයි කාකුකං අදි ආහෙර දුවහුන් තරීෆ් ලිබගෙන්වා නිමුමෙ ලිබේනී කාකකං එම්මෙ මොලත් දෙනවොඩිගෙන් වනී තිමම් මෙන්ගේ වෙරි රස්කලාන්ගේ හමකශවරුම් අනියා වෙරින්නේ නොදින්නවා නෙති.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝරු

අදි තිමන් රස්කලාන්ගේ මිදුනිය මතීගාවෙස් එවරෙන්න ලාඕනෙල් ලෙවීම අදි ගයාමෙ දුවහුගා එවරෙන්නේ අල්ලාහුගේ රහමතුන් දුරුකරවාෆාවා බයිකේ.

ඔබා ඔඩි කුදින්නේ ඔඩි කන නෙරෙන්ලි එක්කම දුනියම ඇති මේවාහි එන්න වැෑරලි පරි කනන් හිමනි තෙවාලාපයි පාන වෙලා රියල එක බේන මෙන්නේ එකම එක්වන්න තිය අනෙක්ක ගොන්නා තෙතුවේ පනාලක ඵලිත ෆෙනවලවාලා.

0: ලෝබිවා දරින්නේ.
1: ටයිටල් ස්පොන්සර් ගරුප් කොම්පනී. අස්සලාම අලේකුම්. නුවදි ඒකෙමෙගහට්ස් දිවහෙෆම්ගේ එම්මෙ හා එකුවරින්ගේ අගුන් මෙන්ගේ ෆහුරුවරි මිනිවන්දුහගේ උපාවරි තහුණයා අරිස්කුරන්. මේ උපාවරි මිනිවන්දුවස් අගුමනා පත්තල් කුරීරු ದಿವಿಹಿ ಲೇಹಿಂಗ ಕೊಮ್ಮೆ ದರಿಯಕುವೆಸ್ ಅಮಿಲ ನಫ್ಸಾ ಕೊಲ್ಲಂ ಮುಹಿಮ್ಮು ಸುವಾಲೆಂಗವೆ. ಅಳ್ಗುನ್ಮೆಂ ಉಳೆ ಬೊಡುವಿ ದಿವಿಹಿ ಫಸ್ಕಂಡಟ್ಟಕ ಅಳ್ಗುನ್ಮೆಂ ನಕೊದ್ದಿವೇನಿ ಕೊಂಕಮೆತ್ತೋ. ಅಳ್ಗುನ್ಮೆಂಗೆ ಮ್ಯಾವಂತ ಮಿ ಬಿಂ ಅಳ್ಗುನ್ಮೆಂ ನಾ ಎಬ ವಾಹಕ ದಕ್ಕ. ಹಿಮೇಂ ಅಡಕುಂ ದಿವಿಹಿ ಬಿಂ ದಕ್ಕ ವಾಹಕತ ಅಡುಯಿವೆನಿ ತಿಯಾಗೆ ತೆರೆ ಕಿಥ ದಿವಿಹಿನ್ನಬ್ಬ.

0: ලෝබිවා දරින්නේ.
1: ටයිටල් ස්පොන්සර් ගරුප් කොම්පනි, මෙයින් ස්පොන්සර් BHM Traders, Radiant Heat, කෝස්පොන්සර් Vital Care.

0: ටයිටල් ස්පොන්සර් ගරුප් කොම්පෙනි
1: දිවහිම් නොදිහ එක මෙගහටස්.
2: හෙම බිහිගේ අලාමැත
3: හුන්වුන්
2: රෝගාජයහෝ
3: කෙස්සුම්
2: ලෝරැවුම්
3: හමුගා අරක් බිහිත කෙන්නගුම්
2: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එ ෆෝ මේමති බුරකශි අතුගා අධ ෆෝ ෑගක්.